මෝහන්දකාරයේ දුර්ලල ප්‍රඥාවෙන් සීලු කෙලෙසන් පරදවා බුද්ධත්වයට පත්වුණු අප මහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ගායනා කළ ලබනම ගීතය විමලේන්ද්‍ර චතුරේගම විසින් රචනා කරලා තිබෙනවා. සංගීතවත් කරේ පී දන්සන්ද සිල්වා සංගීතඥයා තනුවක් යොදමින්. ආචාර්ය විසරද නන්දා මාලිනන් විසින් මෙම ගීතය ගායනා කරනු ලැබුවා.

අප බුදුපියාණන්ගේ තෙමගුල සිහිපත් කරන මෙම වෙසක් මාසය තුළ ඉදිරිපත් කරනු ලබන මෙම සමූහ ගීතයේ අනුර පියකැලුම්, සිතුම් නිමන්ත, නිපුල් බණ්ඩාර සමගින් සචිනි රණවක විසින් ගායනා කරනු ලබනවා. ගීතයේ පද රචනය තරින්දු කසුන් ජයවර්ධනේ, සංගීතවත් කළේ රංජිත් ප්‍රේමවීර විසිනි.

අතීතයේදී දිනදර්ශනීය වූයේ චන්ද්‍රයා මුල් කරගෙන නැත්නම් හඳ මුල් කරගෙන පෘථිවිය වටා සඳ භ්‍රමණය වන්නේ ගමන් කරන්නේ දවස් 28කට වතාවක්. ඒ නිසා මාසයකට දවස් 28යි. විදුලි බලය නැති එකන සඳ සඳ එළිය ඉතාමත් වැදගත් වුණා. පුර පෝය දවසට පුර හඳ තියෙන දවස බොහෝ විට ඉතාමත් වැදගත් කටයුතු වලට යොදාගත්තා. බුදුන් දවස බොහෝ දේවල් සිදුවුණේ පොහොය මුල් කරගෙන. අප මව් රටේ ඈත අතීතයේ සඳට සඳ මුල් කරගෙන වැඩ කටයුතු කළා. ඉර රස්නිය වැඩි වුණත් සඳ සෞම්‍ය එළියක් ලබා දෙනවා. සමහර විට මිනිසුන්ගේ සිතත් ව්‍යාකූල තත්වයට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් සඳේ බලපෑම තිබෙන නිසා. කොහොම වුණත් අපි අද බුදුන් වහන්සේගේ ඉපදුණු දිනේ, බුද්ධත්වයට පත් වුණු දිනේ, පිරුණන් පාපු දිනේ, පුරපසළොස්වක පෝයදා සිදුවීම. ඒ වෙසක් පුරපසළොස්වක පෝයදා කන්දනාවච්චි සහෝදරයන් විසින් ගායනා කරන ලබනම ගීතය සංගීතවත් කළේ ටියුඩර් කන්දනාවච්චි. ගීතයේ පද රචනය එමර්සන් හිප්පොලකින්. මේ ටියුඩර් කන්දනාවච්චි සමගින් වික්ටර් කන්දනාවච්චි.

0: ඉතින් දෑබර සංගණි මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳතර තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු සයිබර් අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව තෝතැන්නක් වෙලා අන්තර්ජාලයේ ඔස්සේ විවිධ වංචා සහ අපරාධ සිදු කරන වංචාකරුවන් පසුස්කීය සති දෙක තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අල්ලා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. දැනට මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 700කට වැඩි බවයි පොලිසිය පවසන්නේ. බුදු තෙමගුල සිහි කරන වෙසක් මහෝත්සවය මහ ඉහලින් සැමරීමට යයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදුවීම හා පිරිනුවන් පෑම සැමරෙන වෙසක් පුන් පොහොය මෙවර මැයි 30 වෙනිදාට යෙදී තිබෙන අතර එය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ශ්‍රී ලංකා වාසීන් කටයුතු කරගෙන යනවා. මේ නිමිත්තෙන් දිවිනේ සීලුම විහෙර විහාරස්ථාන හා සිතස්ථානවල සීල ව්‍යාපාර දානමය පින්කම් පවත්වන්නට සීල කටයුතු සූදානම් කොට ඇති බවද වාර්තා වෙනවා. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මැයි 27 වෙනිදා මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ විධිවිධාන යොදා තිබෙනවා. එම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එමෙන්ම රජයේ විසින් මැයි 27 දා සිට ජුනි 2 දක්වා වෙසක් සතියක් ප්‍රකාශ කොට ඇති අතර විවිධ බෞද්ධ සංවිධාන විසින් වෙසක් තොරණ සහ පහන් කූඩු ඇතුළු වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමටද කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙන්නේ. කොළඹ ඇතුළු තදාසන නගරවල වෙසක් තොරණ හා පහන් කූඩු විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කිරීම මේ දිනවල විවිධ සංවිධාන කටයුතු කරගෙන යනවා. එමෙන්ම මෙවර වෙසක් පොහොය නිමිති කොටගෙන මැයි 30 මැයි 31 දිනවල දන්තල් රාශියක් පැවැත්වීමටද පියවරගෙන තිබෙනවා. මේ සෑම දන්තලක්ම සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙන අතර දන්තල් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදන බවද සෞඛ්‍ය සේවා බලධාරීන් ප්‍රකාශ කරනවා. කොළඹ නගරයේ බෞද්ධාලෝක මාවත හා හුණුපිටිය ගංගාරාමයේ ආශ්‍රිතව වෙසක් කලාප නිර්මාණය කිරීමට බෞද්ධ සම්මේලනය හා වෙනත් බෞද්ධ සංවිධාන පියවරගෙන ඇති අතර වෙසක් තොරණ පහන් කූඩු හා වෙසක් සැරසිලිද දන්තල්ද එම වෙසක් කලාපය තුළ සංවිධානය කොට තිබෙනවා. මේ හැර මාතර ගාල්ල ගම්පහ කොට්ටාව ආදී ප්‍රදේශවලද වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරනවා. මේ අතර වෙසක් උත්සවයේ උත්කර්ෂවත් බවට හා පූජනීයත්වයට හානි වන අයුරින් සිදු කරන ඔළුබක්කන් නැටීම මුහුණු ආවරණ පැළඳ විකාර රූපීව හැසිරීම හා අන් අයට බාධා වන ලෙස ක්‍රීඩාකාරී වෙනස අධික ශබ්ද නිකුත් වන නලා වාදනය කරමින් පොදු ස්ථානවල හැසිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් තොරණ ප්‍රදර්ශනයක එන්න කාලය තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4000ක් යෙදීමටද පොලිස් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මේ 27 හා ජුනි 2 දක්වා වූ වෙසක් සතිය තුළ මත්පැන් හල් හා මස් කඩ වසා තිබෙන අතර සත්ව ඝාතනයද තහනම් කොට තිබෙනවා. මුස්ලිම් භක්තිකයන්ගේ හජ් උත්සවය යෙදී තිබෙන්නේද වෙසක් සතියේ යෙදී ඇති මේ 28 වෙනිදා. හජ් උත්සවය වෙනුවෙන් ඔවුන් ගවයන් එළුවන් ඝාතනය කරන අතර වෙසක් සතියේ එම කටයුතු කිරීමට ඔවුන්ට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවද වාර්තා වෙනවා. රටින් පැන සිටින අපරාධකරුවන් 226කට පොලිසිය රතු වරෙන්තු නිකුත් කරලා විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින රටින් පැන ගොස් විදේශයන්හි සංගව සිටින සැකකරුවන් 227 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කොට ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිසාන්තද සොයිසා මහතා පවසනවා. මෙම 226 දෙනා අතර පාතාලයට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් 90 දෙනෙකු සිටින බවද ඒ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීම පසු රත්න නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් 35 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර ඒ අය අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් සිටිනවා. මේ හැර වෙනත් ආකාරයේ වැරදි සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටිදී රටින් පලා ගොස් විදේශයන්හි රැඳී සිටි 35 දෙනෙකු ඔවුන් රැඳී සිටි රටවල් වලින් පිටුවහල් කොට ශ්‍රී ලංකාවට එවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. පසුගියදා ලංකාවට රැගෙන එන ලද අපරාධකරුවන් ඕමානය, අසර්බයිජානය, රුසියාව, ඩුබායි, අබුඩාබි, ඉන්දියාව හා තායිලන්තයේදී අත්අඩංගුවට ගත් බවයි. මොළේ උණ රෝගයේ පළාත් කිහිපයක පැතරේ දැනටමත් රෝදීන් 150ක්. මෙනින්ජයිටිස් සෙවත් මොළේ උණ රෝගය ශ්‍රී ලංකාවේ මධ්‍යම ඌව හා දකුණු පළාත්වල පැතිර ගොස් ඇති බවත්
1: මේ වන විට එම රෝගය වැළඳුණු රෝගීන් 150 දෙනෙක් පමණ හමු වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා. දෙනට හමු වී ඇති රෝගීන්ගෙන් වැඩි දෙනා පාසල් සිසු සිසුවියන් බවද වාර්තා වෙනවා. ඔවුන් අතරින් රෝගීන් 60 දෙනෙකු මධ්‍යම පළාතේ ප්‍රදේශ කීපයකින් හමු වී ඔවුන්ගෙන් 35 දෙනෙකු බදුල්ල, වැලිබඩ, දියසලාව හා ඌවපරණගම රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අතර මෙනින්ජයිටිස් රෝගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛරස් රෝග හා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත්කොට තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙම රෝගිය මුඛමාර්ගයෙන් ජලය හෝ ආහාර මාර්ගයෙන් බෝවෙන බවට සැක පළ කරන වෛද්‍ය විශේෂඥයන් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. රටවල් 40කින් එන විදේශිකයන් ශ්‍රී ලංකාවට නොමිලේ වීසා. ශ්‍රී ලංකාවට පැමිණ රටවල් 40ක විදේශිකයන් දින 30ක කාලයක් රැඳී සිටීම සඳහා ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මැයි 25 සිට ආරම්භ කොට තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයට අනුව මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන පාලන ජෙනරාල් චමින්ද ප්‍රතිරාජ මහතා ප්‍රකාශ කළා. මෙසේ වීසා නිකුත් කරන රටවල් 40 අතරට ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලාරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් සමූහාණ්ඩුව, ඩෙන්මාර්කය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රාලය, ඉතාලිය, ජපානය, කසකස්ථානය, කුවේට්, මැලේසියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, සවුදි අරාබිය, ස්පාඤ්ඤය, දකුණු කොරියාව, ස්වීඩනය, ස්විස්තරලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමිරාජ්‍ය, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදයද වෙනවා. මේ හැර මාලදීවෙන සීසල් සහ සිංගප්පූරු ජාතිකයන්ටද මෙම නොමිලේ වීසා ක්‍රමය වළංගු වෙන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්නද පුවත් එසුරින්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: මිනිසුන් ලෙස ඉපදෙන අප නොයෙකුත් හේතුන් මත විවිධාකාරයෙන් බේද බින්න වී සිටිනවා. මේට බොහෝ දුරට බලපාන

ජනතාවිය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කුලය, ධනය, බලය වැනි විවිධ හේතුන් මත ඇතිකරගන්නා මෙම බැඳීම් අප සමාජයේ පුද්ගලයන් අතර වෙනස්කම් ඇතිකරන්නට සමත්ව තිබෙනවා. ඉතින් අපි අද අදහස් කළා මෙම සමාජ විෂමතාවයන් අපූර්ව විදිහට දක්වන ගීත කීපයක් උපවිත ගෙන එන්නට. දැනදා සම්දුන් වැඳපුදා ගැනීමට සීලම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටත් අවස්ථාව තිබෙනවා. මෙම ගීතින් කියවෙන්නේ නිසි පරිදි දැනදා වැඳපුදා ගැනීමට අවස්ථාවක් නොලද පිරිසකගෙන් දැනදා සම්දුන්ට කෙරෙන ආයාචනයක් ගැනයි. රත්නශ්‍රී විජේසිංහ ශූරින්ගේ පෞද්ගලික අත්දැකීමක් අනුසාරයෙන් ලියවුණු මෙම ගීතය සංගීතොත්කට ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. ඉතිං අහල බලන්න, තම රටේම තවත් ප්‍රදේශයකින් පැමිණි මෙම වන්දනා පිරිස දැනට සම්මුතුන් කරන ආයාචනය කුමක්ද කියලා.

විවිධ ප්‍රදේශවල වන්දන ගමන්වල යන පිරිසකට මෙම සමාජ විෂමතාවය සිය දෑසින්ම දැක ගැනීමට ලැබුණු අවස්ථාවක් පිළිබඳව අප ඔබ වෙත ගෙනෙන මීළඟ ගීතයේ අන්තර්ගත වෙනවා. මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ගේ ගීපද රචනයක් සංගීතත් කොට ඇත්තේ ඔස්සින් මුණසිංහයන් විසිනි. ගායනා කරන්නේ ආචාර්ය විශාරද නන්දමාලනි විසිනි. ඉතින් අහල බලන්න වට වන්දනාවේ ගිමිව නඩේ තුටු ඒ සමාජ විෂමතාවයේ ඔබත් අතිඳලා තියෙනවද කියලා.

අපි අද කතා කරමින් සිටියේ සමාජ විෂමතාවය ගැන කියවෙන විවිධ ගීත කීපයකටනේ. සමාජ විෂමතාවයන් අතර මේ කුල භේදයට හිමිවන්නේ ප්‍රධාන තැනක්. කුල භේදය නිසා මිනිසුන් කොතරම් බේද බින්න වී සිටියත් ඒ මුලාවක් බවත් මිනිස්කම වඩා උතුම් බවත් පසක් කර දෙන මෙම ගීතය මුල්වරට ගායනා කොට ඇත්තේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා විසිනි. බෙනඩික්ට් ප්‍රනාන්දු පද රචනයක් සංගීතවත් කොට ඇත්තේ තිලක් කරුණාතිලක විසිනි. ගායනී ප්‍රියංකර පෙරේරා විසිනි. අහල බලන්න අප මෙලොවට කරපින්නාගෙන ඇවිත් තිබෙන්නේ කුමක්ද කියලා.

ආදරයෙන් හා සමගියෙන් තම බිරිඳ සමඟ ජීවිතේ බෙදාගත් ස්වාමි පුරුෂ විසින් තම ජීවිතයේ අවසන කෙසේ කරන පැතුමත් මේ ගීතයෙන් අදහසෙනවා. මේ සංවේදී ගායනයේ විශාරද ප්‍රශාන්ත එරන්ද දර්ශන වික්‍රමසිංහ සංගීතවත් කළේ රසික දුමින්ද රචකයාගේ අනී පදවරක්.

0: ඔබගේ සමගින එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපාකුල රත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගේ සමගින යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගේ සමගින යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.